ආයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඩ ඇඩිලේඩ් ලක්හඩ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත් සමඟ හුරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5B103.1 සරංගමාලාව ඔස්සේ හා 5BI World හරහා අප සමඟ සම්බන්ධ වෙන සුළු දෙනාම ඉතාමත් ලෙගතුකමෙන් පිළිගන්නවා. ඉතින් සුපුරුදු පරිදි අද මේ අඟහරුවාදා රාත්‍රී වෙන්ද වගේම ඔබ සමඟ ඔබ යාලින්දේ පුරා හෝරාවක් ගත කිරීමට ඔබ හමුවට එන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ වෙසක් සතියේ වැඩසටහන ඔබ සමඟ මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට සූදානම් වෙන්නේ. හොඳයි, සේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නුදුලි වැඩසටහනත් සමඟ.

ඔබමින් සම්බන්ධ වී සිටින්නේ අඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව ඔබ වෙත මේ ආකාරයෙන් තිළිණ කිරීමටයි අපගේ සූදානම. අද දවසේ අපි ඔබ වෙත ගෙනෙන ධර්මදේශනාව පවත්වනු ලබන්නේ යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සරණ ජෝති ස්වාමින් වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අප සැම කෙනෙක්ම උසස් ප්‍රතිඵල ලබන්න කැමැති ඕනම දෙයකින්. ඒ බලාපොරොත්තුත් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව බොහොම හොඳයි. මොකද උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි අප හැමම. යම් දෙයක් සාර්ථක කරගන්න නමුත් ප්‍රතිඵලය අස්වැන්න යනු අහඹු සිදුවීමක් නම් නොවේ. අස්වැන්න අපට ලැබෙන්නේ ඊට කලින් අප කළ කී දෙයට අනුරූපවයි. අනුරූපයයි කීවේ කළ කී දෙයට ගැළපෙන අයුරටයි. බලන්න, වැඩිපුර වී ලැබෙන බිත්තර වී කුඹුරක වැපරුවොත් අස්වැන්න වැඩිවන්නට ඕන. නමුත් සමහර වී වර්ග වැපරුපාම අස්වැන්න අඩුයි. ක්‍රියාවට අනුවයි ඵලය ලැබෙන්නේ. අපට මේ සරු අස්වැන්න උවමනා නම් අප කළ යුතු දෙයක් තිබෙනවා. ඒ මිහිරි ඵලය ලබා දීමට පොහොසත් ක්‍රියාකාරකමක යෙදිය යුතුයි. කුමක්ද ඒ ක්‍රියාකාරකම? ක්‍රියාවට අනුව ඵලය ලැබීම යනු විශ්ව ධර්මතාවයක්. පාසල් වෙන ළමුන්ට විභාගයෙන් උසස් ලෙස සමත් වන්නට අවශ්‍ය නම් ඊට සරිලන ක්‍රියාකාරකම් වල යෙදිය යුතුයි. ක්‍රියාකාරකමට බැඳී ඇති දෙයක ඵලය එසේ නොමැතිව ඵලයේ පමණක් තනිකර ගත නොහැකි. යමෙකුට හොඳ පෞල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඒක තමයි ඵලය. ඒක තමයි අස්වැන්න. ඒ අස්වැන්න අහම්බෙන් ලැබෙන්නේ නැහැ. ඒ අස්වැන්න ඉලක්කය කරගෙන ඊට සමගාමීව ඉටු කළ යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් පද්ධතියට ලැබෙන ඵලය තමයි වාසනාවන්ත පෞල් ජීවිතය. ස්වාමියා හා බිරිඳ අතර වඩා සංවේදී හෘදයාංගම සිල්වන්ත භාවයක් තිබිය යුතුයි. සීලය යනු පෝයට පමණක් කරන දෙයක් නොවේ. ඒ සෑම දිනකම ප්‍රගුණ කළ යුතු දෙයක්. එම දෙදෙනා ළඟ තිබෙන හික්මීම, මානසික සමබරතාවය, සංවරකම, කතා කරන වචනවල තිබෙන බුද්ධිමත් බව තමයි සීලය කියන්නේ. එසේ නම් වාසනාවන්ත පෞල් ජීවිතයක් බලාපොරොත්තු නොවන්නේ කවුරුන්ද? ඒත් ඒ අපේක්ෂාවට බලාපොරොත්තුවට අදාළ ක්‍රියාකාරකම් ඉටු කරනවාද මදක් සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලියට මතක් කර දුන්නේ උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, සම ජීවිකතා මේ විදිහට පෙන්වා දුන්නේ අර ප්‍රතිඵලය ළඟා කර ගැනීමට යා හැකි මාර්ගය. ප්‍රතිඵලය නිකම්ම පෙන්වා නතර නොවුන බුදුරජාණන් වහන්සේ ඊට යා යුතු මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු, අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් පෙන්වා දුන්නා. මේ ආකාරයට අපට සමාජය සෝදනය කළ යුතු නම්, සමාජය ඔසවා තැබිය යුතු නම්, සමාජයේ සම්භාවනීය සම්මානනීය තත්ත්වයට පත් කළ යුතු නම් එය ප්‍රාර්ථනා කළාට පළක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් අපෙන් ඉටු විය යුතු වෙනවා. අපට පාතාල සමාජය බිහි කළ යුතු නම් ඊට අදාළ ක්‍රියාකාරකම් සිදු කරන විට ඉබේම සමාජය පාතාලයක් බවට පත් වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ කර්ම සිද්ධාන්තය එනම් ක්‍රියාව මහා විශ්ව ව්‍යාප්ත ධර්මයක්. ඒක තේරුම් නොගැනීමයි මහා විපක්තියක් වී තිබෙන්නේ. කල්පනා කර බලන්න, පුර පසළොස්වකට පායන සඳේලිය ඔබේ ජීවිතයට ළඟා කරගන්නේ කෙසේද කියලා. ඔබේ ජීවිතයට හඳේලිය එක්විය යුතුයි. දිවි මගට සඳ පායන්නේ අහසේ තිබෙන නිසා නොවේ. ඔබේ සිත තුළ මේ ධර්ම සිද්ධාන්ත නැමැති පුන්සඳ පෑයුවොත්, පුන්සඳ මඩල ඔබේ ජීවිතයේ විද්‍යාමාන වුවොත්, ඔබේ ජීවිතයේ අඳුර නැති වෙනවා. ජීවිතයේ වාසනාවන්ත වෙනවා. සුකෝ බුද්ධානං උප්පාදෝ, බුදුවරුලෝ පහළවන්නේ මනුෂ්‍යයාට සැප ලැබෙන ආකාරයට කියා දෙන්නයි. බුදුවරයන්ගේ උපත ලොවට සැපතක් කීවේ ඒ නිසයි. ක්‍රියාව හා බැඳුණු දෙයකි සැපේ. දියුණුව, පිරිහීම හා පරාදීන බව ඒ සියල් ක්‍රියාවත් සමග රඳා පවතින නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වා දෙනවා ක්‍රියාකාරකම් පද්ධතියක්. ඒ ඉටු කළ විට ඔබට සැප ලැබෙන බව. ඒ නිසයි බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති සැපතක් කියන්නේ. එසේනම් අපත් බුදුරජාණන් වහන්සේ වැඩියමග යම්. ධර්මයේ පිළිපදිමු, අපේ ජීවිතයේ සාර්ථක කරගනිමු. ඔබ සැන්ම දෙනාට සම්බුදු ධර්මයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා.

අපතම මේ ඔබ වෙත ගෙනීමට සූදානමෙන් සිටින්නේ මේ යශෝදරා චිත්‍රපටියේ මහාචාර්ය සුනිල් ආරේරත්නයන්ගේ යශෝදරා චිත්‍රපටියේ අපට අහන්නට ලැබුණු ඉතාමත් අලංකාර මේ හිතට වදින ගීතයක්. මේ ඇත්ත වශයෙන්ම මේ යශෝදරාව බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සඳහා නික්ම යාමට සූදානම් වෙන අවස්ථාවේ සඳළු තලයේ ඉඳලා මේ අභිනිෂ්ක්‍රමණය බලන් ඉඳලා ඇයගේ හිතේ තිබෙන ප්‍රාර්ථනාව, තමන්ගේ ස්වාමි පුරුෂයා මේ සියලු ලෝක සත්වයා වෙනුවෙන් මේ සිදු කරන්නා වූ මහාභිනිෂ්ක්‍රමණයේදී යශෝදරාවගේ ප්‍රාර්ථනාව නන්දාමාලිනියගේ හඬින් අපිට අද අසන්නට මම හිතුවා. මේ විශේෂයෙන්ම වෙසක් පුර පසළොස්වක පොහොය සමරන මේ සතියන්තයේ අපි සියලු දෙනාටම ඉතා වැදගත් වෙයි කියලා. හොඳයි, එසේනම් අපි එම නන්දාමාලිනියගේ හඬින් යශෝදරාවගේ ප්‍රාර්ථනාව මේ ආකාරයෙන්

0: Ta punct pasul bărbat.
1: මේ වසර තුළ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. පසුගියදා යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
2: අපි විරුද්ධවාදීන් ඉතා කුඩා කුඩා ප්‍රශ්න අල්ලගෙන කෑ ගැහුවට කටක් ලෙස ගත්තොත් අපි ගොඩක් ඉස්සරට ඇවිත් තියෙනවා. මොකද අපි බලය ගන්න වෙලාවේ අපේ රටේ ආර්ථිකය තිබ්බේ ණය ගෙවා ගන්න බැරුව, පිටරටින් බඩු ගේන්න බැරුව, අඩුම ගානේ ඡන්දයක් තියාගන්නවත් සල්ලි නැතුව තමයි රට දිනුනේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පාලන ඡන්දය තියන්න නැත්තේ පාලන ඡන්දේ තියන සල්ලි නැහැ කියලා. මේ මැදපිරතක යුදමේ තත්ත්වයක් තියෙද්දිත් අපි ඒකට මුහුණ දීම යනවා. මේ යුදමේ තත්ත්ව නිසා අපිට තෙල් ගේන්න වැය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා අපේ තෙල් ගේන බිල. ඒ නිසා අපි ඩොලර එකට කිසියම් බලපෑමක් වුණා. ඩොලර එක පහුගිය කාලේ 350 පැන්නා. නමුත් අපි ඉක්මනින්ම ඒකට මැදිහත් වෙලා ආයි 330 මට්ටමට ගෙනත් තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකයේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා පැහැදිලි. ඔබ කවුරුත් දන්න අපිට දිත්ත කුණාටු ආවා. අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500 කෝටි 5000ක් දිට්ඨ වෙනුමෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්න දුපු සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සහ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. අපි හිතනවා අපිට ලැබෙන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා. අපිට ඉන්දියාවේ පැත්තෙන් කිසි බලපෑමක් නැහැ. මොකද ඉන්දියානු ආණ්ඩුව සහ අපේ මාලිමාවේ ආණ්ඩුව අතරත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතාම මිත්‍රශීලී සම්බන්ධයක් තියෙනවා.
1: පසුගිය දින කිහිපෙම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලයාගේ සිකුරාදා දිනේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7%කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකයේ බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර මේ නිසා වෙළඳපළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බවද එම වෙබ් අඩවියේ දැක්වෙනවා. මේ අතර රුපියල ස්ථාපන කිරීම සඳහා පෞද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රජය පියවරගෙන තිබෙනවා. එමෙන්ම මහ බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපළට මැදිහත් වන බවද පවසා ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර මැද පෙරදිග යුදමේ තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී ඇති බවක්, එම තත්ත්වය පාලනය කර ගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මඩකලපුවේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවකින් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.
3: අපි හිතනවා ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරනවා. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන්න සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් රටේ අපි භාණ්ඩාගාරයේ ශක්තිමත් ගිණුමක් තියෙනවා. දැන් භාණ්ඩාගාරයේ මේක කලින් ඔය 2022-23 කාලේ භාණ්ඩාගාරයේ දිව්‍ය ණයට, ඒ කියන්නේ කෝටි 80,000ක බැංකු අයිරාව තමයි භාණ්ඩාගාරයේ දිව්‍ය. දැන් අපි සමත් වෙලා තියෙනවා සැලකිත ප්‍රමාණයෙන් ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක ධන තැන්පත්ුවක් එක තමයි භාණ්ඩාගාරයේ දුවන්නේ. හැබැයි දැන් අපි මුහුණ දීලා තියෙනවා ඩොලර් ප්‍රශ්නයකට. විශාල ලෙස අපේ ආනයන භාණ්ඩවල මිල ඉහළ ගියා. අපිට පෙබරවාරි මාසයේ ඉන්ධන ගේන්න ගියේ ඩොලර් මිලියන 93ක් වගේ මුදල. මාර්තු මාසෙදි මේක වැඩි වුණා ඩොලර් මිලියන 168ට ගියා. අප්‍රේල් මාසෙදී මේක ගියා ඩොලර් මිලියන 316. මේ මාසෙදී ඩොලර් මිලියන 522යි. පෙබරවාරි මාසේ වගේ 4-5 ගුණයක මුදලක් යනවා දැන් ඉන්ධන ගේන ඩොලර්. ඒ නිසා මොකද ඩොලර් යගේ ටිකක් ඉහළ යමින් තියෙනවා. හැබැයි මෙතන පොඩි කලමනාකරණයක් අපි කරගන්න ඕන. මේක ඉතාමත් తాවකාලිකයි. සතියක දෙකක මේ අර්බුදය තියෙනවා. අපි දැන් ඉන්නේ ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. කොච්චර හිගතාවයක් මාකට් එකේ එනවද? අපිට අතිරේක සපයා ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මොකද? ඉතාමත් උසලසමක් අදලා තියෙනවා. ඒ නිසා අපිට කෙටි කාලෙක අපි යම් ප්‍රමාණයකට මම හිතනවා අපි ඉන්ධන යම් ප්‍රමාණයකට අර පරිස්සම් කරගන්න ඕනේ. ඒක හොඳ වේවි. ඒ නිසා තාමත් මම හිතන අපේ QR කෝඩ් එක ශක්තිමත් කරන්න. දැන් නිකන් ප්‍රශ්නයක් නෑ වගේ සෙඩ් එක ගියත් ඕන තරම් ගහනවා නේද? අපි ආයේ කියන සෙඩ් මාත්‍රුගෙන් අද අපි ඉල්ලන්න තීරණයක් කරා. අර QR කෝඩ් එකට අපි ඉන්ධන ටික නිකුත් කරමු. පොඩි පරිස්සමක් වෙමු මේ මාස අපියක් දෙකක්. එතකොට අපු මේක කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබෙනවා.
1: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැද පෙරදිග මතුව ඇති යුදමේ තත්ත්වයේ හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ මහතා පැවසුවේ ගෝලීයව මතු වූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ රක්ෂණ ගාස්තුද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එසේ නමුත් පවතින තත්ත්වය ලෝකයන් තුළ ආණ්ඩුව කිසිදු ආකාරයකට ආර්ථිකය හැකිලීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
4: 2022 දැන් තියෙන තත්ත්වයත් අහසට පොළොව වගේ මේ හැම එකකම මිල මේ ඩොලරේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. සමාජය ඇතුලේ මතු වුණා අනවශ්‍ය බියක් ආනයන තහනම් කරන්නේ ඇයි, වාහන ආනයනේ තාර්මික රට අර්බුදයක තියෙන්නේ. ඒ නිසා මේ සියල්ල තහනම් කරයි කියන එකද ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මේ ආර්ථිකය හකුලවල ආර්ථිකය නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. ඉන්ධන වලට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. මේ මාසෙ වෙනකොට ඒ බිල ඩොලර් මිලියන 521 දක්වා වැඩි වෙලා තියෙන මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක 327යි. විකුණන්න සූදානම් වෙනවා 332. හැබැයි ඩොලරය ඉහළ යෑමේ තෙරපුමට ප්‍රතිපත්තිමේ තීන්දුවක් විදියට පුද්ගලික වාහන ආනයනය මාස කීපයකින් කල්දමා ගැනීම සඳහා ක්‍රම උපාය මාර්ගික තීරුබදු අධිභාරයක් පැනවුවා. කාට හරි ඕනම් කියන්න පුළුවන් ඒ තොරතුරු එළියට දුන්නා එහෙම ප්‍රවෘත්තියක් කියනවා. පොලිසිය පැමිණිලි කරන්න ඕන තැන් තියෙනවා. ඒවට යන්න ඕනේ. වාහන 1782යි මැයි 15 වෙනිදා ගෙනල්ලා තියෙනවා.
5: දැන් පුරසාරන් දඩනවා ලබන 27 වෙනිදට IMF එකෙන් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා කියලා. ණය හම්බෙනවා. ණය හම්බුනාම සතියේකට ඩොලරයක පාලනේ වේ. හැබැයි IMF එකට ඔක්කොම ජාතිවල පොරොන්දුලා තියෙනවා. ඒ නිසා අද කිව්වා කියලා ලීලිය තියාගන්න ඩීසල් ලීටරේ රුපියල් 150කින් වැඩි වෙන එක නවත්තන්න බෑ. ලබන සතියෙන් පස්සේ අල, පරිප්පු, සීනි, තෙල්, බේත්හෙත් පිටරටින් ගෙනෙන හැම දෙයකම වගේම පිටරටින් ගෙනෙන පොහොර හරහා නිෂ්පාදනය කරන හාල් මිල පවා වැඩි වෙන නියමිත. ඒ නිසා එරටේ ගෘහණියන්ට බඩ මිල වැඩි වුණාම තැපෑලෙන් හොඳ ප්‍රතිඵල
1: රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කලිනම් ජාතික විසඳුමක් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා. සිය එක්ස් කිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා. මේ අතර තෙල් මිල ඉහළ ගිය හොත් සංචිත ප්‍රමාණවත් නොවන බවත් නැවත වරක් රට කඩාවැටීමේ අවදානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙස රටින් ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඔමේ බව සඳහන් කිරීම පසුගිය දා ප්‍රමිති උත්සවයකට එක් වෙමි.
6: අපේ රටේ මේ මොහොත වෙන විට බිලියන 7ක් පවන සංචිත තිබෙනවා. ඒ බිලියන 7ක සංචිත වලට ගැළපෙන ආනයනික වටිනාකම හැම මාසයකම ආනයන වලට අපි කැප කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 2ක්. එන්නෙන්නම තෙල් මිල වැඩි වුණොත් එන්නෙන්නම අර ආවරණය කරගත හැකි ප්‍රමාණය ආනයනික වටිනාකම එන්නෙන්න අඩු වෙනවා. 2027 මාර්තු මාසේ එතකොට IMF ගිවිසුම අවසන් වෙනවා. එතකොට අපේ රටේ ශ්‍රේණිගත කිරීම වලට යම් කිසි බලපෑමක් එල්ල වෙනවා. 2028 ඉඳලා ආනයන වලට කැප කරන මුදලට අමතරව රටක් හැටියට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 3.5ක් අතර ප්‍රමාණයක් විදේශ ණය ගෙවන්නට තිබේ. ඒ වගේම මැද පෙරදිග ආර්ථිකයේ කඩාවැටුණු අපේ රටේ ශ්‍රමිකින්ට තිබෙන රැකියා අවස්ථා අහිමි වෙලා රටට ලැබෙන ප්‍රේෂණවල වටිනාකම අඩු වෙන්නට ඉඩ දෙන්නේ. අපේ අපනයන ශේෂ්ත්‍රයේ තවදුරටත් දියුණු වෙන්නට. ඒ වගේම ඍජු විදේශ ආයෝජන පැත්තෙන් අපි රටක් හැටියට දොරවල්. ඉතින් මේ අභියෝගාත්මක තත්ත්වය තුළ අපි හිතන්නට ඕන කොහොමද අපි අපේ මාතෘභූමියේ 120ක් ජනතාව ආරක්ෂා කරන්නේ? වැඩි වෙන ජීවන බරද කොහොමද අපි මේ රටේ ජනතාව රැකගන්නේ? මේ මොහොත වෙන විට දුප්පත්කම 30% සිට 40% දක්වා අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි රටක් හැටියට අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙළක් නව ක්‍රමෝපායන් තුළ මේ අභියෝගාත්මක අවස්ථාවේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්නට උනන්දු වෙන්නේ.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහායවල ඒකාබද්ධ සමාලෝචනයේ බදාදා දින සලකා බලන බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පෙපා ජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සාර්ථකව ආර්ථික ස්ථාවරත්වයටත් යථාතත්වයටත් පත් කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිලි ප්‍රගතියක් ලබාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර 2026 මැයි මාස 18 වෙනිදා විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ මාධ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබා දෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන් තුනිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග වේරංග දිසානායක මහතා පසුගියදා නියෝග කළා. මාතර එළිය කන්දපාර බ්‍රවුන්ස් හිල් පිලිපිනේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට පසුගිය 22 දා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරහන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් බැසිල් රාජපක්ෂ මහතා අසමීපතාවයෙන් විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අධිකරණයේ හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියා. දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ මගහරින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංගිරංග විසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරහන්තු නිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු මැයි මාස 26 වෙනිදා සිට ජූනි 3 වෙනිදා දක්වා එම රටවල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම සංචාරයේදී විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පිළිවෙල රාජතාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. අස්ථානගත වූ එම චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කීපයක්ද ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිඳුම සුනිල් සර් විභාතා අපාර්තමේන්තුවේදී පසුගියදා අනාවරණයක් කළා. එහිදී හිමි වූයේ අස්ථානගත වූ චිත්‍ර 42 සියාරුවක් හෝ නැමැති නිසා ඒවා වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බවයි. 1987 වසරේ ජාතික කලා භවනයේ තොග භාණ්ඩ ලේඛනයට අනුව ඒ චිත්‍ර 42ක් සඳහන් වුවද එම තොග පොතද මේ වන විට අස්ථානගතව පවතිනවා. එමෙන්ම 2008 වසරේදී සකස් කරන ලද චිත්‍ර ඇල්බමේ ඇති චිත්‍ර 247න් මේ වන විට කලා භවනයේ පවතින්නේ චිත්‍ර 230ක් පමණක් බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ. තලංගම පොලිසිය විසින් අතරංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා සහ තවත් සැකකරුවෙකු අපමත මුදාහැර තිබුණා. ඒ අනුව එක අයෙකුට රුපියල් ලක්ෂ 5 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි වෙච්ච කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා පසුගිය 25 වෙනිදා උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණියා. ඒ මැයි 18 වෙනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස රාජ්‍ය නිලධාරීන් සමග ඇති වූ නුසන්සුන් තත්වයකට අදාළවයි. ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංච මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඉදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබි කරම
7: ඇඩිලෙඩ් ලක්හන ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්හන ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතයට යොමු වීමටයි. ඉතින් සුපුරුදු පරිදි අපහිතවත් විජිත් කුමාර සෙනත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
8: නයන් මීට වසර 80කට පෙර දැටිගත කළ ගීතයක් අද තෝරා ගැනීම. ගීත රචනය, තනුව, සංගීතය සහ ගායනය විශාරද සුනිල් සාන්ත.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද?
4: අය බොන්නේ.
3: දුමින්ද, ලැබුවා වූ වෙසක් මංගල්‍ය සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගම අහන්න කැමති, කොහොමද අපේ ලංකාවේ වෙසක් සමරුම?
4: ඇත්තටම නයන් විශේෂයෙන්ම මේ මතභේදාත්මක තත්ත්වයක් තිබුණා පෞගිය, ඒ කියන්නේ අපේ දෛනික කැලැන්ඩරයේ තිබුණේ වෙසක් පොය මැයි මාසේ පළවෙනිදා කියන කතා මේ ඒ දවස තුළ. නමුත් මහානායක හාමුදුරුවන්ගේ ඉල්ලීම මත මේ වෙසක් පූජෝත්සවය 30-31 කියන දවස් දෙකට ඊයේ සහ අද දවසට පත්වීමක්, ඒ කියන්නේ පත්වීමක් සිදු වුණා. ඒක අර නැකට නිලමන්ත ප්‍රශ්නයක් මත තමයි ඒක සිද්ධ වුණේ. කොහොම වුණත් විසක් මංගල්‍යයේ විදිහට නිල වශයෙන් 30-31 තියෙන දවස් එක තමයි පස්ුනේ, කියන්නේ ඊයේ සහ අද දවස් තමයි ඒ විසක්, අද දවස් ඇත්තටම පසු දිනේ විදිහට තමයි තිබුණේ, ඊයේ දවස් තමයි විසක් දිනේ විදිහට තිබුණේ. කොහොමනත් හැබැයි ලෝක මට්ටමින් ගත්තොත් එහෙම ලෝක විසක් දිනය මීට පෙර අපි සමන්වාට කලින් ඒක සමන්ව ලැබුවා මේ එක්සත් ජාතික සංවිධානය සහ අනිකුත් සංවිධානය විදිහට. මොකද කදිරගාමර මහත්මයා තමයි ලෝක වෙසක් දිනය විදිහට වෙසක් නිවාඩුව සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට යොමු වුණේ. කොහොම වුණත් සමගාමීව ගියේ නැති වුණත් ලෝකයේ විවිධ රටවල් පහුගිය මාසේ 15 වෙනිදා, ඒ කියන්නේ මැයි මාසේ 15-16 සහ ඊට සමගාමීව තමයි ලෝක වෙසක් දිනය සමගුණේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් වෙසක් දිනය විදිහට මේ 31 දිනේ තමයි සැමරුනේ. වෙසක් සතියක් විදිහට ඇත්තටම මේ මාකර රාජමා ව්‍යවස්ථාවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවයට ගත් වුණා. දැන් මේ වෙසක් සතියක් විදිහට දවස් 7ක් අපි සාමාන්‍යයෙන් සමරුන් ලබනවා. කොහොම වුණත් දැන් ඊයේ තමයි වෙසක් දිනේ විදිහට ශ්‍රී ලංකා වාසීන් බොහෝ දෙනෙක් ආමිස ප්‍රතිපත්ති පූජාවන් රැස් කරලා මේව කරලා, ඒ කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා වාසීන් බෞද්ධයෝ විශාල වශයෙන් රැස්වීමක් සිදු කරන්නේ සියලුම පන්සල්වල විහාරස්ථානවල. ඒ කියන්නේ අර සීල් රැකීම වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් කොහොම වුණත් ඊයේ දවස වන විටත් වෙසක් කලාප බොහෝ දෙයක් කොළඹ සහ නගරාස්ථිතව ප්‍රධාන නගරාස්ථිතව වෙසක් කලාප දක්නට ලැබුණා. ඉතාම සාර්ථකව මේ අවුරුද්දේ වෙසක් කලාප දක්නට ලැබුණාය කියන කතන්දරය තමයි කියන්නට තියෙන්නේ. හැබැයි එක දෙයක් කියන්නට ඕනේ, මොකද මේ අවුරුද්දේ සාමාන්‍යයෙන් වෙසක් අවුරුද්දේ අර චීන කූඩු සාමාන්‍යයෙන් කියන ආනයනය කරන ලද වෙසක් කූඩු වලට වඩා දේශීය වශයෙන් වූ වෙසක් කූඩු නිෂ්පාදනයක් වැඩිවීමක් තිබුණයි කියන කාරණාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඉතින් ඒක දේශීය ආර්ථිකයට ඉතාම හොඳ දෙයක් බවට අපි පරිවර්තනය වෙන්නට ඕනේ. මොකද විශේෂයෙන්ම අර අපේ වෙසක් බෞද්ධ කොඩියක්, ජාතික කොඩියක්, එහෙම නැත්නම් වෙසක් කූඩුවක් චීනයෙන් තමයි ආනයනය කරන ස්වභාවයක් තිබුණේ. හැබැයි ඒක මේ තත්ත්වය යම් ආකාරයකට දේශීය වෙසක් කූඩුව නැමසත් අතපත්තව නැත්තම් එහෙම නැත්තම් සරුව ඒ වගේ දේවල් දේශීයව නිෂ්පාදනයන් වැඩිවීමක් දක්න ලැබුණ අපි යම් යම් තැන්වලට සංචාරය කිරීමේදී දැක්කහම තිබෙන දේවල්. ඒ වගේම වෙසක් තොරණ සහ අනෙකුත් මහා පරිමාණ වෙසක් කූඩු සහ බොහෝ දේවල් ඊයේ දවසේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හැමෝම ගෝල් ෆේස් එකට තමයි හැමෝම එන්නේ. කොළඹ සහ නගරා තදාසන්න නගරවල ඉන්න කණ්ඩායම් පයින් දන්සල් වැඳලා දන්සල් 4000කට, කියන්නේ බත් දන්සල් විතරක් 4000කට වැඩිය, පොදු දන්සල් ගත්තොත් එහෙම 14000කට වැඩි ප්‍රමාණයක් දන්සල් වටපුරා අපවැත් වෙනවා. ඉතින් ඒක විවිධ ආකාරයකට වෙනදා වගේම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින වෙසක් වලට අමතරව මේක වැඩියමක් වෙලා තිබුණෙත් නෑ. ඒක ඉතාම සාර්ථකව මේ ආකාරයේ විසක් සැමරීම සිද්ධ වුණා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් අදත් හෙටත් අනිද්දාත් මේ දවස් 3ක 4ක විතර වල විසක් කලාප පැවැත්වෙනවා. දැන් කොළඹ තමයි ප්‍රධානම විසක් කලාප වීර දක්න ලැබෙන්නේ ගංගාරාමයේ සහ අනිත් පැත්තෙන් බුද්ධ රශ්මි බෞද්ධාලෝක මාවත විසක් කලාපය කොළඹ විසක් කලාප කීපයක් පැවැත්වෙනවා. ඉතින් විසක් තොරණ පැවැත්වෙනවා. ඉතින් ඒක ඉතාම සාර්ථකව වෙනදා වගේ තියෙන හැබැයි කාලගුණේ යම් යම් බාධා පැවැත්වෙනවා. මොකද නිදිත දිග මෝසම මේ වන විට සක්‍රිය වෙලා තියෙන්නේ. එනිසා දැන් ඒ නිදිත දිග මෝසම නිසාම ඇතැම් තැන්වල විසක් කලාප අඩුවෙමින් පවතින ස්වභාවයකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අවුරුදු ගණනාවක් තුළ කොට්ටාව ප්‍රදේශයේ ගත්තොත් එහෙම තොරණ පැවැත්වෙනවා. දැන් මේ අවුරුද්දේ තොරණ නැහැ. ඒ වගේ විවිධ ස්ථානවල යම් යම් ඒ තොරණ සහ කූඩු නොමැති තත්ත්වයකුත් දක්නට ලැබෙනවා. හැබැයි සාම්ප්‍රදායිකව කියන විසක් කලාප මේ වන විට බොහොම සක්‍රියව දායක වෙනවා.
3: දුමින්ද, ඒ වගේම අපිට දකින්න ලැබුණා මේ IMF සංවිධානයෙන් අපිට ලැබෙන ඊළඟ වාර්ෂිකය පිළිබඳව තොරතුරු මොනවද, ඒ පිළිබඳව අහන්න තිබෙන්නේ?
4: ඇත්තටම නයන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැන් මේ ඩොලර් එක ගත්තොත් එහෙම 350 ගානට අගයක් වැඩි වෙලා තිබුණා. දැන් මේ වන විට 330 ගානකට එක පාලනය වෙලා තියෙනවා. කොහොම වුණත් අපිට සුබදායි ආරංචියක් තමයි විශේෂයෙන්ම IMF එකේ තියෙන කොන්දේසි 90 මේ වන විට, ඒ කියන්නේ වාර්ෂික දෙකක්. ඒ කියන්නේ අපි මේ අවුරුද්දේ අපි ජනවාරියේ ඉඳලම අපි ප්‍රකාශ කරපු දෙයක් තමයි IMF එකේ වාරික දෙකක් ශ්‍රී ලංකාවට ලබා ගන්නට කියනවා කියන කාරණාව. මොකද රජයක් විදිහට පළවෙනි වාරිකය ගැනීම රජේ විදිහට ප්‍රතික්ෂේප කිරීමක් කියන්නේ කල්තැබීමක් කරා. ඒ වාරික දෙකම ගමු කියන කාරණාව තමයි තිබුණේ. කොහොම වුණත් මේ වන විට, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා වන විට IMF එකේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක් ප්‍රදානය. කියන්නේ ඒ වාරික දෙක එකතු කරලා ඩොලර් මිලියන 695ක් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඒ පස්වෙනි සහ 6 වෙනි සාකච්ඡාවන් 90 ඒක ලබා දීමට තීන්දු කළා තියෙනවා. ඉතින් ඒක දැන් මේ සතියේ දැන් නිමාඩු දවස් තිබුණා. ලබන සමුදවන වලට මේ මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට નિયમિતයි සමුදා සංගහරුව දෙවමිට. මම හිතන්නේ එතනදී ඩොලරේ පාලනය පිළිබඳව යම් ආකාරයකදී සුබවාදී දෙයක් අපිට දකින්නට පුළුවන් වේවි. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුවට, ඒ කියන්නේ ඩොලර් සංචිතය තව මිලියන 695ක් වෙනවා. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700කින් මේක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒකම සඳහන් කරන්නට ඕනේ විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට ලැබෙනවායි කියන කාරණාව තමයි ආණ්ඩුව විදිහට දක්නට ලැබෙන්නේ. ඒ වගේම රේගුව විදිහට ගත්තොත් එහෙම ඒ රේගුවේ මේ මාසයේ තියෙන ඔවුන්ගේ ඉලක්ක දින 5කට කලින් ඒ මේ 25 වන විට ඔවුන් මේක සාක්ෂාත් කරගෙන තියෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. මොකද විශේෂයෙන්ම රේගුවට දීලා තියෙනවා යම් යම් ප්‍රමාණයේ මාසිකව දෙවිය යුතු මිල ගණන්. ඒ අනුව හැබැයි පෞගිය කාලේ විශේෂයෙන්ම වාහන ආනයනයේ වැඩිවීම තුළ රේගුවේ අවශ්‍ය ඉලක්ක සපුරාගෙන තියෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. යම් ආකාරයකින් සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා තියෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඩොලර් එක අර ශ්‍රී ලංකා රුපියල බාල්දු වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් කාරණා මේ වන විට යම් ආකාරයකට පාලනය කරගෙන තමයි තියෙන්නේ. විශේෂයෙන්ම හැබැයි මැද බේරියක යුද්ධයේ නිසා මේ ඉන්ධන පාලනය යම් ආකාරයකට තවදුරටත් QR ක්‍රමය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් බලකිරීමක් සිදු කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම ඉන්ධන ආනයනයේදී සහ ඒකට යන ඩොලර් ප්‍රමාණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාවට විශේෂයෙන්ම මේ ඉන්ධන අවප්‍රමාණය කිරීම සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණාව තමයි තියෙන්නේ. IMS කියලා තියෙනවා. හැබැයි විදුලි ප්‍රමාණය, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් ඒක වැඩි කළ යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් රජයක් විදිහට ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී යම් පාලනයකට නතුව මේ කටයුතු සිදු වෙනමයි කියන කාරණාව තමයි කියන්න ඕනේ. විශේෂයෙන්

0: ඉදිරිපත් කිරීමට ඉඩ තියෙනවා. ඉතින් සංවාදයක් තියෙනවා. හැබැයි අවසානයේදී කොහොම වුණත් මේ වන විට රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ වෙසක් නිවාඩුව සහ මේ දේවලුත් රාජ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම කළමනාකරණ කටයුතු ඉතා හොඳ මට්ටමකින් යම් මට්ටමකින් පවත්වාගෙන යන බව තමයි සඳහන් කරන්න වෙන්නේ.
1: දුමින්ද, ඇත්තටම මේ මම මෙතනදී අහන්න කැමතියි, දැන් අපි මේ ජනාධිපතිවරයාත් මේ මේ කියනවා වගේ ඔවුන් මුදල් හොරකම් කරන්නේ නැtei කියලා කිව්වට මුදල් කලබනාකරණය කර ගැනීමේ ගැටලු තියෙනවා නේද? මම මේ ඔබෙන් අහන්න හිතුව ප්‍රශ්නේ තමයි මේ විශේෂයෙන්ම පහුගිය දවස්වල අපිට දකින්න ලැබුණා. මම දන්නේ මේ මොනතරම් මෙහි තියෙන සත්‍ය සත්‍යතාවය මම ඔබෙන් අහන්න කැමතියි. මේ විශේෂයෙන්ම ලංකාවේ මේ ටැක්ස් ඔෆිස් එකෙන් මම දැක්කා මේ ප්‍රවෘත්තියක් තිබෙනවා, මේ එකතු කරපු බදු මුදල් වල මිලියන 35ක විතර වෙනසක් තියෙනවා කියලා. එහි මුලින්ම දැනගන්න කැමති සත්‍ය සත්‍යතාවය. එය සත්‍ය නම් ඒ පිළිබඳව තියෙන තොරතුරු දැනගන්න කැමති.
0: නෑ, අතරමං මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මුදල් කලමනාකරණය පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සමාගම් කීපයකට යවපු මේ ඩොලර් මිලියන 2.5ක මුදල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයට එයා ලංකා ලයින් මේ කියවපු මිලියන ගාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔබ කියන කතන්දරේ තියෙනවා. හැබැයි ඒවට උත්තර තවමත් ආණ්ඩුව සාධනීය නොදීපු දෙයක් තියෙනවා. ඒක විශාල ලෙස ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම ඒක එහෙම මේ උදාහරණයක් විදිහට දැන් මම උදාහරණයක් විදිහට දැන් මම ඔබේ account එකකට හෝ ඔබ මගේ account එකට එවනවා නම් ඒක සාධනීය දෙයක් තියෙනවනේ. අඩු ගානේ අහනවනේ මේක දෙන්නද මේක ලැබුණාද මේක හම්බුණාද මේක මෙහෙමද මෙන්න මේක එවනවා මේ account එකට එවන්නේ මොකද මේ දීර්ඝ කාලීනව මේ අර ඒනවනේ මේ නිශ්චිත account එකක් තියෙනවා. ඒක පැහැදිලිවම මේක ඒ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ආණ්ඩුවට තවමත් උත්තර නැතිලා තියෙනවා. මේ තත්ත්වයේ කිසි දෙයකට උත්තර දීලා නැහැ.
1: අනිත් එක මම දකින්න දෙයක් තමයි මට යම් ආකාරයකට පුදුම සහගතයි. දැන් රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මං හිතන්නේ මේ කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මේ මේ ජාතියට යම් කිසි නිවේදනයක් නිකුත් කළා තියෙනවා කියලා මොකද මේ වෙලා තියෙන්නේ කියලා නේද?
0: නැහැ, ඒක තමයි. ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂයේ විදිහට ප්‍රශ්නයක් ඊට පත් කළා තියෙනවා. ඉතින් මේක දැන් අර නිකන් විපක්ෂයේ කියන මේ තලවත්තට ගියාද මේකට ගියා කතන්දරේදී එතනදී ඇත්තටම ආණ්ඩුව මේ වෙලාවේදී නිල වශයෙන් මේ මට මේ හැකරලාද එහෙම නැත්නම් දන්නේ නැති කට්ටියද කවුද කියන කතන්දරේ නෙමෙයි. දැන් මේකදී දැන් ඒක දැන් අර ඩොලර් කියන දෙකේ දෙකේ කඩසම් පහේ පස්සේදී ඒක ජීවිතයක් විනාශ වුණා. එතකොට දැන් අනිත් පැත්තේ නිලධාරීන් කවුද මේව කවුද ඒ සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් ඒක මැදිහත්ව ගත්තොත් එීම ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශයක් තවමත් නිකුත් කරලා නැහැ. ඉතින් ඒකම ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳව ප්‍රශ්න කරන්නන්ට ඒක ප්‍රශ්නයක් බවට ඒ කියන්නේ හොඳ උත්තරයක් බවට පත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. අතරම මේ ආණ්ඩුව මේ වෙලාවේදී ඒ දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 2.5 ඉඳලා මේ දක්වා සිද්ධි 3-4ක් වෙලා තියෙනවා. විපක්ෂයේ තමයි යෝජනා කරන්නේ. මොකද දැන් ඩොලර් මිලියන 2.5 කියන කතන්දරේදී ගිය දෙසැම්බර් ඉඳලා වෙච්ච කාරණාව දැන් මාස 6ක් තවමත් ඒකට නිශ්චිත ප්‍රතිචාරයක් නැහැ. ඒක නේ ඇත්තටම මේ ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එහෙම අපිට මේ ආණ්ඩුවේ නොහැකියාවද මොකද්ද කියන කාරණාව ගැන දන්නේ නැහැ. ඇත්තටම අපිට උත්තරයක් දෙන්න බැහැ. හැබැයි ආණ්ඩුව ඇයි මේක නිශ්චිතව ඒක ප්‍රකාශිත පත් නොකරන්නේ? ඇත්තට මේක ආණ්ඩුවේ පැත්තට අවාසිදායක මහා භයානක අවාසිදායක තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා.
1: දුමින්ද දත්ත සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හමුමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

ඉතින් තවත් හෝරාවක් ඔබ සමග ගත කරලා ඔබෙන් සමුගෙන යනට කාලය කෙමින් ලඟාවෙමින් තිබෙන්නේ. ඉතිං මේ පසුගිය වෙසක් මාසය පුරාවට අපි උබේතගෙන එම සදහම් පණිවිඩ මාලාව අප වෙත පටිගත කර ගැනීම සඳහා අපට මහත් උපකාරයක් සිදු කළ විශේෂයෙන්ම ඇඩිලේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය දුගබ්බල සුමේද නායක ස්වාමින් වහන්සේටත්, ඒ වගේම ඇඩිලේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී තිබටගොඩ විසුද්ධි රතන අපේ පොඩි හාමුදුරන් වහන්සේටත් අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඉතින් අද වෙන්ද වගේම පුවත් පසු විපරම් වෙත ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතෙන් අප පිනෝයි අප හිතවිත් විජිත් කුමාර සේනත මාතා ලංකාවේ සිට නොදුරුමාන විශේෂාංග හරාප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසිරි මහතා. ලබන සතියේ තවත් මේ හෝරාවක් ඔබ සමග ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුග ලන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුදායක රාත්‍රියක්. ආයිබෝවන්.